කියවුන්නක්තිව ටිමිට් අවුත්සාගේ නැහතලුටේකං කමනිිත්තුවා අමියුතන්මින් ඉලි ලොක්ට උත්තවට සක්සෝගයා නැහ නිලාවත්සාාවක නැම නොබුන් මි පිවල්ලය පෑනික් පට සිලලරිගයාන අබලුණු තමානිකි වල්ලමත් අම්මා කෙචන් මියනික් සංනාටම්මා

0: ඉලාමානෙලි ටේමටක්වට සානයක් තිගවෙලා උනික් කාතිලුගේ කාමයානි කිවල්ලෙක් සම ගේම් කතලෝක් සමටිල්ලුගේ තක්වත් ඇන්ඩලියක් අම්ම චාන්තයි පනාක් කල්ලගටි යවටිල්ලුගි ටක්සමෝ සීබීසිනි පිලවීයු සාමයක් කොස්ට සානයක් තිගූ
1: කුන්නන්නේ ගලේ කවුමබේ
2: කවුමබුගදී අම්රස දොකයින් නානිි ලිපිලක්සු අම හික්කමුත් හයිකෙක් ලොක අජුත් ප්‍රමයලාම 2 foot 1 foot අම්මන්න වන අම්රේශ්නය පින්න එක හෙංගිත්තුමට දෙය අයුද හදාකි කියන අම්පෝ අම්ම උඟවන් මෙහික් ගූටුත් ඇහෙ මයුන් එතතුවාදක කියන්නේ අක්ක තාමමහ ආදාගලව නවයාන උබන් හිබුල්ලිවයක්මත් අබුහම අයත් සැමැපින් මතුවස්තු තුත්තුත් තුන්නම නැහැ සාමේලේ තවතුකම වල්හපන්තයු ලගලවන්න කියවනලු නැයු ලගවා තුංහ යොත්යම අක්ක අක්කක් මතුන්නේ
1: අයුන් ඉච්චයවෑ නවික් වටව මෙහෙන්ගමක් මිසවාලා ඇගුල ඔක්තොක්
2: ඒ කියලම ඔහන්න ඔහලයුම් මාලියුනම් එක්ව ලං දෙස්තන් උල්ල උල්ලක්තුත් අම් ඔතිමු තැක්ව හෙවුල්ලි හෙවුල්ලිවුන අසලිවිතයිල්ල අක්ක ගයිලව මේලාක්මව ඉල්ලව ජුගේල හල අම්ම උගම් මුලුන හාහුවගිත්සුම පෙහුමේ හිලක්කම පිගම
1: ටිකරර්ුවාමිටව යුලවර පේ අම්ම කංගර්සිනර්මෙ තමක්කුව පින්වාරු හිව හොක්තු හිලමි කොවයනව යකටා යුගලුවන් මට නොක්කඟකටා ලවක්ෂුටි කනොක්ලික ඉහුමගි විගෙන
2: ඒ හිලමික්වා හටිගයුක් ලවන් තැන්මලු ටග වුවනුයෝ